0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambavanne SBS Kwan Vidhuliye Sinhala Sevayai. Kwan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: පොවන් හැමදෙනාටම සුබම සුබ දසනක් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට 2026 අවුරුද්දේ ජුනි මාසේ 25 වෙනි බ්‍රහස්පතින්දා අද දවසේ SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන ඔබට සමීප කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද වැඩසටහන ඔබට ගෙන එන මම අතිනි අමරසිරි මාත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්න අපේ විද්‍යායක නිෂ්පාදක කස්සප සෙනරත් නිෂ්පාදක නිපුන දොඩංගොඩ නිෂ්පාදිකා තිසරණි තිසරණී විජය බණ්ඩාරත් මාත් එක්ක එකතු වෙනවා අපේ සිඩ්නි අන්තයේ සිට. ඉතින් අද වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ මම මෙල්බර්න් ගුවන්විදුලි සංකීර්ණයේ ඉඳන්. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්නට අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලීන් ජාතියේ වුරුන්චුයි වොයි වුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් අපි අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුද කරනවා. ඉතින් වැඩසටහන් පෙළ ගැස්මට ප්‍රථමයෙන් මං සූදානම්ින් ඉන්නේ ඔබට සුබ පණිවිඩයක් ගෙන එන්න. ඔස්ට්‍රේලියාව පුරාම හැම අසල් මුල්ලක් නෑරම සිංහල භාෂාව කතා කරන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාව විසිරිලා පැතිරිලා ඉන්නවනේ. එහෙම නේද? ඉතින් SBS සිංහල වැඩසටහනින් අපි හැම වෙලේම උත්සාහ කරනවා මේ හැම අස්සක මුල්ලකම විසිරිලා පැතිරිලා ඉන්න ඔබේ තොරතුරු SBS සිංහල සේවයේ ඔස්සේ වාර්තා කරන්න. ඉතින් ඒ උත්සාහයේ අනභිභවනීය මොහොතක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. එළඹෙන ජූලි මාසයේ ඉඳන් SBS සිංහල සේවයේ සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය වෙන පරිදි සෑම සතියකටම වරක් විවිධ ප්‍රාන්තවල සිට ගෙනෙන මාසික විශේෂාංගයක් ඔබට තිරණ කරන්නට සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි 6ක SBS සිංහල සේවයේ නව වාර්තාකරුවන් සහ වාර්තාකරණියන් 6 දෙනෙක් අපිත් එක්ක අත්දල් බැඳ ගන්නවා. ඒ අනුව සෑම මාසකම පළමු සිකුරාදා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරු රැගත් වැඩසටහනක් අපි ඔබ වෙත ගෙන එනවා. සෑම මාසකම දෙවන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවේ අගනුවර ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිහි තොරතුරු, ඒ වගේම සෑම මාසකම දෙවන සිකුරාදා ක්වීන්ස්ටන්ත ප්‍රාන්තයේ තොරතුරු, සෑම මාසයකම තුන්වන සිකුරාදා බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරුත්, ඒ වගේම සෑම මාසයකම සිව්වන බ්‍රහස්පතින්දට නදන් ටෙරිටරි පැත්තෙන් ඇසෙන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවේ තොරතුරුත් අපි ඔබට ගෙනෙනවා. ඒ වගේම සිව්වන සිකුරාදට අපේ බලාපොරොත්තු වෙනවා ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවේ කේ අපේ ප්‍රජාවේ සහ අනිකුත් තොරතුරු ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංග තුලින්. ඉතින් පුරා වසර 45ක් පුරා සිංහල බසින් ඕස්ට්‍රේලියාව පුරා ඇසෙන එකම ජාතික ගුවන්විදුලි සහ බහුවිධ මාධ්‍ය සේවය SBS සිංහල සේවය අපි ආරාධනා කරනවා නිරන්තරයෙන් අප සමග රැඳී සිටින්නට කියා. එහෙනම් යොමු වෙමු ඒ සුබ පණිවිඩයත් සමග අද වැඩසටහනේ අපි මොනවද ඔබට ගෙනාවේ කියලා බලන්න. සුපුරුදු පරිදි මුලින්ම දෙස් විදෙස් තොරතුරුත් එක්ක තිසරණී සූදානමින් ඉන්නේ අද ඔබට සිංහල පුවත් ප්‍රකාශය ගෙන එන්නට. ඉන් අනතුරුව ඔබට පුළුවන් අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයට සවන් දෙන්න. ඉතාමත් ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම පිළිබඳ තොරතුරක් තමයි අද අප ඔබට ගෙන එන්නට සූදානමින් ඉන්නේ. ඉන් අනතරුව අපේ විධායක නිෂ්පාදක කස්සප සූදානමින් ඉන්නවා ආහාර නාස්තිය පිළිබඳ විශේෂාංගයක් ඔබේ දැනුමට ඔබට රැගෙන එන්නට. අද ලොව වටා විශේෂාංගයේ සුවිශේෂත්වයක් තිබෙනවා. ඉතින් රැඳී සිටින්න අපි සූදානමින් ඉන්නවා නිපුණ සූදානමින් මාධ්‍යවේදී අමල් ජයසිංහ සමග ලොව වටා පුවත් විමසුම ඔබට තිරණ කරන්නට. අවසානයේ සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා දවසේ සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙන එන අපේ වහරේ කතා අහුරක් සමගත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අතරතුර ඔබට මියුරු ගීත රැගෙන එන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහන සමග රැඳී සිටින්න මේ මුලින්ම අපි යොමු වෙන්නේ තිසරණී විජය බණ්ඩාර ගෙන එන දවසේ පුවත් සම්පිණ්ඩනය වෙත.
3: අද ජූනි 25 බ්‍රහස්පතින්දා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණි විජය බණ්ඩාර සිරස්තල බදු වාර්තා ගොනු කිරීමට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කියයි උද්දමන අගය 5ට ට්‍රිම්ඩ් මීන් ඉන්ෆ්ලේෂන් අගේ ඉහළ යාමක් වික්ටෝරියාවේ ටැක්සි සහ රයිඩ් ෂෙයාරිය දුරන්ට ජූලි මස සිට දැඩි නීති රීති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් අපනයන ඉහළට ශ්‍රී ලංකේය සම්භවයක් සහිත මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක් දැන් පුවත් සවිස්තරව බදු වාර්තාව ගොනු කිරීමට ඉක්මන් නොවන්නේයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා ඒ වැරදි මගහරවා ගැනීමට නම් ස්වයංක්‍රීයව තොරතුරු පිරවෙන තෙක් බදු ගෙවන්නන් බලා සිටිය යුතු බව අවධාරණය කරමින් ජූලි මාස අගභාගයේ වන විට වැටුප් බැංකු පොලි රජයේ ගෙවීම් සහ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණ වැනි බොහොමයක් තොරතුරු ස්වයංක්‍රීයව එක්වෙනු ඇති ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් ඇනිටා චැලෙන් මේ සම්බන්ධයෙන් SBS උර්දු වෙත අදහස් දැක්වීමක් සිදු කළා.
4: Our focus is always to try and work with taxpayers in the first instance so that they get it right. We sort of reserve penalties or any other consequences for those more deliberate occasions where people might be putting things in knowing that they're incorrect. In most instances, if it's a genuine mistake, we'll work with you to make sure that you get it right in your tax return.
3: ඔස්ට්‍රේලියාවේ උද්දමනය මැයි මාසයේදී 4% දක්වා පහත බැස තිබෙනවා. එය අප්‍රේල් මාසයේදී 4.2% ලෙස පැවතියා. නිවාස, ආහාර, මද්‍යසාර නොවන පාන වර්ග සහ ගමනාගමනය පසුගිය වසරේ මිල ඉහළ යාම් වලට තුඩුන් ප්‍රධාන සාධක ලෙස ඔස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය දක්වා සිටිනවා. මේ අතර සමස්ත මිල ප්‍රවණතා පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දීම සඳහා මිලෙහි දැඩි වෙනස්කම් නොසලකා හරින මිනුම් ක්‍රමයක් වන ට්‍රිම්ඩ් මීන් ඉන්ෆ්ලේෂන් අගය 2026 අප්‍රේල් දක්වා වසරක කාලයකදී 3.4 සිට 3.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ වර්ණිත මිනුම් ක්‍රමයයි. කෙටි ගමන් හෝ සහායක සුනකයන් සිටින පුද්ගලයන්ට සේවා සැපයීම මගහරින වික්ටෝරියා ප්‍රාන්තයේ ටැක්සි සහ රයිඩ් ෂෙයාරිය දුරන්ට වෘත්තියේදී සිටීමට ඇති අනුමැතිය අහිමි කිරීම එළඹෙන මාසයේ නව නීති ප්‍රකාරව සිදු කිරීමට අපේක්ෂිතයි. ටැක්සි මීටර අවභාවිතය හෝ රිසිට්පත් ලබා දීමට අපොහොසත් වන රියදුරන්ටද මේ දැඩි නීති බලපැවැත්වෙනවා. මීට අමතරව දැනටමත් පවතින වීඩියෝ පටිගත කිරීම සමග ශ්‍රව්‍ය පටිගත කිරීමේ පද්ධතියක්ද ස්ථාපිත කිරීම බලාත්මක වනු ඇති. දැන් විදෙස් පුවතක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සිදු කරන තෙල් අපනයන 85% දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසනවා. ජූනි මාසයේ ආරම්භයේදී දිනකට තෙල් බැරල මිලියන 4.3ක් වශයෙන් අපනයන ඉහළ ගොස් ඇති බව ඒජන්සිය පෙන්වා දෙන්නේ මාර්තු මාසයේ මගේ මිලියන 1.9ක් වූ බව පෙන්වා දෙමින්. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකේය සම්භවයක් ඇති ලොව පුරා වැසෙන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආරාධනයක් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටයි. අමාත්‍ය සුනිල් කුමාරගමගේ කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සහාය සහ සම්බන්ධීකරණය අමාත්‍යංශය විසින් සපයනු ඇති බවයි. පුවත් සමප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: One second, you're enjoying your first day off in forever. Then, mid-lunch, your phone buzzes. A window's been broken at home, and you're miles away. In one second, everything can change. That's why ADT offers security systems with 24/7 monitoring, with tech that helps first responders prioritize your emergency. And with the ADT Plus app, you can stay informed and in control of your home from virtually wherever you are. When every second counts, count on ADT. Visit ADT.com to learn more.
3: Of these substances and rising harms as well, this including increased hospitalizations and deaths.
4: මෙම ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ ප්‍රතිකාර සපයන සේවකයින් පෙන්වා දෙන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳපොළ වඩාත් අනපේක්ෂිත ලෙස වර්ධනය වෙමින් පවතින බවයි. සල්වේෂන් නාමි හෙවත් ගැලවීමේ හමුදා පදනම විසින් පවත්වන මධ්‍යසාර සහ නිකුත් මත්ද්‍රව්‍ය දින වැඩසටහන මගින් වසරකට පුද්ගලයින් 250කට පමණ ප්‍රතිකාර කරනු ලබනවා. ජේෂ්ඨ සමාජ සේවකයෙක් වන බිල් කොස්ටකිලිස් පවසන්නේ බොහෝ අය තමන් ලබා ගන්නේ කුමන මත්ද්‍රව්‍යයක් දැයි පවා නොදන්නා බවයි. ෆෙන්ටනයිල් අධික මාත්‍රාවකින් ලබා ගැනීමේදී වැඩි ජීවිත අවදානමක් ඇති බව හෝ මෙත් ලෙස විවහරේ හඳුන්වන මෙතම්ෆෙටමීන් සමග ෆෙන්ටනයිල් මිශ්‍ර කළ විට එම අවදානම වැඩි වන බව බොහෝ දෙනා දන්නේ නැහැ.
5: They don't know what they're taking, and they don't know that they're at risk, at a greater risk of overdosing on fentanyl. So somebody who is even injecting meth is not thinking they're going to overdose, whereas they could quite easily do so with the fentanyl. They're a greater risk when it's laced with fentanyl.
4: Cocaine ලෙස සිතා භාවිතා කළ මත්ද්‍රව්‍යවල opioid අඩංගු වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි New South Wales සෞඛ්‍යංශය අනතුරු අඟ වෙනවා. Amy Peacock යනු ජාතික ඖෂධ සහ මධ්‍යසාර පරිවර්ෂණ මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්යවරියක්. ඔපියොයිඩ් අධික මාත්‍රාවක් ලබා ගැනීමෙන් සිරුරේ සිදුවන ක්‍රියාවලිය තාවකාලිකව ආපසු හැරවිය හැකි ඖෂධයක් වන නැලොක්සෝන් සඳහා පුළුල් ප්‍රවේශයක් ලබා දීමෙන් ඔපියොයිඩ් අධිමාත්‍රාවකින් සිදුවන මරණ වළක්වා ගැනීමට එය උපකාරී විය හැකි බව ඇය පෙන්වා දෙනවා.
3: But this requires people to be aware of take-home naloxone, for it to be in stock and for them to be able to access it. So in terms of moving forward, we need to be addressing those barriers around accessing take-home naloxone and also looking to engage a broader population of people who use drugs, particularly as we hear of reports of drugs such as stimulants, cocaine and methamphetamine containing opioids unexpectedly.
4: මද්‍රව්‍ය වලින් වන හානිය අවම කිරීම සහ ප්‍රතිකාර කිරීමට වඩා ඔස්ට්‍රේලියාව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු ලෙස වැඩි මුදලක් වියදම් කරන බවට ජෝන් රයන් පෙන්වා දෙනවා.
6: I think we've continued to fund law enforcement at 2/3 of the drug budget and giving hardly any money to harm reduction or safety initiatives. And if you keep ignoring the evidence and do business as usual, it's only logical and inevitable that the overdose toll will climb, and that's what we're seeing.
4: නිවාස නොමැතිකම සහ මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වලට මුහුණ දෙන පුද්ගලයින් වෙනුවෙන් ඉදිරි පෙළ පුණ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා වසර 50කට වැඩි කාලයක් සිය ජීවිතය ගත කළ පූජ්‍ය බිල් ක්‍රූස් පවසන්නේ මෙම සංඛ්‍යාලේඛන අනතුරු ඇඟවීමක් වන බවයි.
7: The number of deaths by drug overdose exceeding car smash deaths is a huge wake-up call. The last time it happened was in the 1990s. A legalistic approach to drug taking only makes the issue worse. We need to change tactics, look at drug usage as a health issue rather than a legal issue, and then we will begin to make the problem less intractable.
4: මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමෙන් පීඩා විඳින සිටින ඕනෑම කෙනෙකුට ලීසා මුව ලබා දෙන සරල පණිවිඩය මෙයයි. මද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවෙන්න මාර්ගයක් තිබෙනවා. ඒ නිසා දැන්ම උපකාරක සේවාවලට යොමු වෙන්න.
8: I would say to them that there is a way out. I know it doesn't seem like it right now, but there is a way out. And my best suggestion would to do like a long-term rehab or to

0: to maybe try a meeting or just reach out for help.
1: මද්දවෙවලින් මිදීමට ඔබ සහාය පතන්නේ නම් උපදෙස් සහ උපදේශන සේවා සඳහා නොමිලේ National Alcohol and Other Drugs ක්ෂණික ඇමතුම් අංකය වන 1800250.15 අමතන්න. SBS ප්‍රෝති සඳහා හැලා හොඩ්සන් සහ යස්මින් අල්වාකල් විසින් ඉදිරිපත් කළ මෙම වාර්තාව SBS සිංහල වැඩසටහන වෙනුවෙන් නිෂ්පාදනය කර ඉදිරිපත් කළේ අතිනියමර සිරි.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
1: කාලීන තරතුරු විග්‍රහයෙන් පස්සේ අපි සූදානමින් ඉන්නේ විරාමයකට යන්න. විරාමයෙන් අනතුරු ඔබට පුළුවන් විශේෂ වැඩසටහනක් සමගින් සම්බන්ධ වෙන්න. ඔබ දන්නවා නම් කෑම පිඟානට එන්න කලින් ගොවිපීමේ ඉඳලා වෙළඳපළ දක්වා කොතරම් ආහාර නාස්තියක් වෙනවද කියලා. ඒ ගැන දැනගන්න කැමති නම් ඔන්න කසපු සුදානමින් ඉන්නවා ආචාර්යවරු දෙපළක් සමග පර්යේෂණයක් ඇසුරෙන් සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් දැන් අපි සූදානම් වන්නේ විරාමයකට යොමු වෙන්නයි. ඉන් අනතුරුව ඔබට මේ වැඩසටහනට සවන් දෙන්නට පුළුවන්.
3: It feels good to be in control, no matter what. Keep your business connected with Invincible Wi-Fi from Spectrum Business, the fully integrated Wi-Fi 7, 5G, and 8-hour battery backup solution. Keep connected, keep working, and keep security systems running reliably. Be in control. Be Invincible. Invincible Wi-Fi from Spectrum Business. Visit spectrum.com/beinvincible to learn more. Restrictions apply. Services not available in all areas.
4: Landyu gets lost in his office building.
5: Man, why does every floor look the same?
4: Boatyu is on a boat covered by Geico. And with Geico's 24-7 claim support from boat insurance specialists, he can spend more time getting lost on the water.
5: Man, getting lost out here is the best.
4: And with Geico, Boatyu can add 24-7 access to towing, too.
5: To clarify, though, I'm only figuratively lost, in case you're worried.
4: It feels good to be Boatyu. It feels good to Geico.
6: SBS audio
1: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
6: කරන්න. SBS chill.
7: SBS pop Asia non-stop Asian pop.
8: Can you describe that feeling for people who haven't experienced it?
9: SBS Hindi උපලබ්ධ කරවාතා හේ
10: far from the partisan politics.
1: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිත කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS audio app download කරගන්න.
11: sbs.com.au/audio.
12: ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ කේන්ද්‍රයේ නැත්නම් ඔස්ට්‍රේලියන් සෙන්ටර් ෆෝ ඉන්ටර්නැෂනල් ඇග්‍රිකල්චරල් රිසර්ච් ACIAR විසින් අරමුදල් සැපයූ ෆුඩ් ලොස් මිටිගේෂන් නැත්නම් මේ ආහාර අපතයම් වළක්වා ගැනීම පිළිබඳ ව්‍යාපෘතියකට අදාළව ශ්‍රී ලංකාව තුළ සිදු කළ ශ්‍රේෂ්ඨ පර්යේෂණයක් සහ ඊට අදාළ වාර්තාව එළිදැක්වීම පසුගියදා ශ්‍රී ලංකාවේදී සිදු වුණා. ශ්‍රී ලංකාවේ අඹ සහ තක්කාලි වගාව ආශ්‍රිතව එහි පළදාව ගොවිබිම් ප්‍රවාහනය ඇසුරුම්කරණය ගබඩා කිරීම හා වෙළඳපළට පැමිණීම දක්වා මේ ශ්‍රේෂ්ඨ පර්යේෂණය සිදුකර තිබුණා. එමගින් සොයාගත් කරුණු අනුව 30%ක පමණ මෙම නිෂ්පාදන අපතේ යාම මගහරවා ගැනීමට අවශ්‍ය නිර්දේශ සහ ප්‍රතිපත්ති යෝජනා ඔවුන් ඉදිරිපත් කර තිබුණා. වසර 3ක් පුරා සිදු කරනු මෙම ශ්‍රේෂ්ඨ පර්යේෂණය සඳහා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහ මල්ලව ඉන්සයිට් සී ප්‍රධානී ආචාර්ය තිලක් මල්ලවාරච්චි මහතා මූලික අධ්‍යයන ප්‍රධානියා ලෙස කටයුතු කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආචාර්ය මනෝජ් තිබ්බටුවාව ප්‍රමුඛ විශ්වවිද්‍යාල 3ක විශාල පර්යේෂණ කණ්ඩායමක් මීට එක්ව තිබුණා. ඉතින් SBS සිංහල සේවයේ වෙනුවෙන් අපට අවස්ථාව ලැබුණා මේ පර්යේෂණය සඳහා මූලිකත්වයේ ගත් ඔස්ට්‍රේලියාවේ ආචාර්ය තිලක් මල්ලවාරච්චි සහ ශ්‍රී ලංකාවේ ආචාර්ය මනෝජ් තිබ්බටුවාව යන මහතුරුන් කෙටි සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගැනීමට. අපි බොහොම ගෞරවයෙන් ඔබ දෙපළවම SBS සිංහල සේවයේ වෙනුවෙන් පිළිගන්නවා. අයිබුවන්.
13: අයිබුවන් කස්සප. බොහොම සන්තෝෂයි අපිට මේකට සහභාගී වෙන්න ලැබීමෙන්.
12: හොඳයි. ආචාර්ය තිලක් මල්ලවාරච්චි මහත්මයාගෙන් මම මේ කතාබහ ආරම්භ කරන්නට කල්පනා කරා. අපිට මුලින්ම මේ ශ්‍රේෂ්ඨ පර්යේෂණයේ නිමිත්ත සහ ඇයි ඔස්ට්‍රේලියානු රජය මීට අනුග්‍රහය දැක්වුවේ කියන කාරණය පැහැදිලි කරගෙන අපි මේ කතාබහ ආරම්භ කරමු.
13: කස්සප, මේකේ මේ මුල පටන් ගත්තේ ඇත්තටම පාකිස්තානයේ. මේ ඔස්ට්‍රේලියාවේ තියෙන ACIA කියන ආයතනයේ Australian Centre for International Agricultural Research අපිට ෆන් කරා ප්‍රොජෙක්ට් එකක් පාකිස්තානයේ කොහොමද එහෙ තියෙන මාකට් වෙළඳපොළ සකස් කරන්න කියලා මේ කෘෂිකර්ම සඳහා අපි දවසක් තියෙන ලහෝ තොග වෙළඳපොළේ බලාගෙන ඉන්නකොට අපි මීටින් එකකට ලැහැත්තු වෙලා පැයක් ඉන්නකොට අපි දැක්කා මේ ට්‍රක්ස් 40ක් 50ක් එතනින් යනවා ඒ ට්‍රක්ස් වල අරන් ගියේ ඉස්සර එතනට ආපු එළවලු ඒව ගියේ කුණු හැටියට එතකොට අපි බැලුවා මේක කල්පනා කරලා බලුවහම මේක විශාල ප්‍රශ්නයක් පස්සේ ACII එකයි මේ කැනඩාවේ තියෙන IDRC කියන ආයතනය International Development Research Center එකතු වෙලා ඒගොල්ලෝ උන්ට දැනගන්න ඕන මේ ෆුඩ් ලොස් කියන්නේ මොකක්ද කියලා මොකද ෆුඩ් ලොස් ෆුඩ් වේස්ට් and post harvest losses ඔය තුන එකිනෙකට පැටලිලා තියෙනවා ෆුඩ් සිකියුරිටි කියන concept එකක් මත ඒගොල්ලෝ දැනගන්න බෑ මේ ෆුඩ් ලොස් කියන්නේ ඇත්තටම මොකද්ද ඒ අනුව තමයි අපි මේ යෝජනාව යෙදෙව්වේ පකිස්තානයේ අපි පරගත්ත ඒ අවබෝධයත් ඊට පස්සේ මම ලංකාවේ ඉඳන් දැකපු දේවල් ඉස්සර ඔස්ට්‍රේලියාවට එන්න ඉස්සර අපි කොහොමද ලංකාව අපි දැක්ක ඉහළ තැනක ඉන්නේ කියලා පකිස්තානට වඩා එතන අපි කොහොමද මේ ලංකාවත් ඉන්දියාවත් එකට තියලා අර සවුත් සවුත් ඩයලොග් කියලා මේ දෙක අතර ඒ සම්බන්ධතාවය ඇති කරන්න කියලා. එහෙම තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ ඇත්තටම මේ කෝඩ් යුවර් වෙන්න කිට්ට වෙනකොට.
12: හොඳයි දැන් මේ අධ්‍යයනය සිදු කරන්නට පටන් අරන් තියෙන වසර 3කට පෙර ආතුවනේ. ඉතින් මොන වගේ අභියෝගවලටද ආචාර්ය මේ මනෝජ් තිබ්බටුවාව මහත්මයා ප්‍රමුඛ ඔබේ කණ්ඩායමට මුහුණ දෙන්නට සිදු වුණේ?
11: ආචාර්ය මල්ලවර්ජ් මහත්තයා කිව්වා වගේ කොවිඩ් ඉවර වෙච්ච ගමන්ම තමයි පටන් ගත්තේ. ඒක නිසා සෑහෙන්න අභියෝගාත්මක තත්ත්වයක තමයි තිබුණේ. තෙක්කම ලංකාවට ආර්ථික අර්බුදය ආවා එතකොට තෙල් සැපයුම් සීමා කරා එතකොට අපිට සෑහෙන්න ගැටලු ආවා ශේෂ්ත්‍රයට දැන් මේක ඇත්තරම අපි කඩදාසි වලට විතරක් සීමා වෙච්ච පරිශ්‍රණයක් නෙමෙයි අපි මේක කරන්න හිතුවේ ශේෂ්ත්‍රයේ පරිශ්‍රණයක් විදියට එතකොට ශේෂ්ත්‍රයට සෑහෙන්න අපිට යන්න සිදු වුණා අපි සම්බන්ධ කරගත්ත විශ්වවිද්‍යාල තුනක් පෙරදෙනී විශ්වවිද්‍යාලයේ වයඹ විශ්වවිද්‍යාලය ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාලයන් තුන කොමනත් අපි අභියෝග ජයගෙන මම හිතන්නේ අන්තිමට අවුරුදු 3ක් තිස්සේ ව්‍යාපෘතිය ගෙනහිල්ලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා කියලා හිතනවා.
12: ආචාර්ය මලවරච් මහත්මයා මේ දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා මේ වගේ අධ්‍යයන පත්‍රිකා වාර්තා එළිදක්වනවා. හැබැයි ප්‍රශ්නය එතනමයි. මේ කොහොමද ඔබේ අධ්‍යයනයේ මේ ප්‍රතිඵල සැබෑ විසඳුමක් ලබා දීම දක්වා ගෙන යන්නට මේ ඔබ කටයුතු කරන්නට බලාපොරොත්තු වන්නේ?
13: ඒක කස්සප බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඉස්සර කරපු වැඩවල හුඟක් දෙයක් තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක කරා රිපෝට් එකක් ලිව්වා ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක ඉවරයි. මේක අපේ බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරි දියුණුව සඳහා මේ ෆවුන්ඩේෂන් එකක් හදන්න අඩිතාලමක් හදන්න. මොකද අපි කරේ මුලින්ම මේ මොනවද causes and sources of food loss කියලා. කොහොමද මේ food loss ियाली මේ ඒ පද්ධතිය වෙනස්කම් කළ යුතුයි කියන හැඟීම ලබා දෙන්න.
12: හදයි මම ඒ ප්‍රශ්නෙම ශ්‍රී ලංකාවේ ආචාර්ය මනෝජ් තිබ්බටුවාව මහත්මයාගෙන් අහන්නට කැමතියි.
11: අපි ආරම්භයේදීම ප්‍රතිපත්ති සම්පාදකයෝ එක්කම තමයි වැඩ කරේ. ඒ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් වැඩ කරේ. ඊට අමතරව අපි පුද්ගලික අංශය සමගත් වැඩ කරා. ප්‍රයිවට් සෙක්ටර් එකයි ගවර්න්මන්ට් සෙක්ටර් එකයි දෙකම සම්බන්ධ කරගෙන තමයි ගියේ. එතකොට මේ අපි කරන පර්යේෂණවල ප්‍රතිඵල කෙලින්ම ඒගොල්ලන්වත් අපි ඉන්ක්ලූසිව් කරගෙන තමයි කරේ. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා මේකේ යම් කිසි දෙයක් තියෙනවා කියන එක. දැනටමත් අපිට සමහර ආරාධනා ලැබිලා තියෙනවා වෙනද කරපු රිසර්ච් වලටත් වැඩිය එතනදී අපිට වැඩිපුර අවස්ථාවක් තියෙනවා මේවා ඉම්ප්ලිමෙන්ටේෂන් ස්ටේජ් එකට යන්න කියන එක මට හැඟීමක් තියෙනවා මේක.
12: හොඳයි අපි දන්නවා දැන් මේක මේ වසර 3ක ශ්‍රේෂ්ඨ පර්යේෂණයක් සහ අධ්‍යයනයක්. ඉතින් මේ සොයාගත් කරුණු විනාඩි 2-3කින් උනත් පැහැදිලි කරන එක අපහසු කාරණයක්. නමුත් ආචාර්ය මනෝජ් තිබ්බටුවාව මහත්මයාට මම ආරාධනා කරනවා මේ පර්යේෂණයේ වඩාත්ම වැදගත් සොයාගැනීම් පිළිබඳ අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරන්නට මේ එහි සංක්ෂිප්ත සාරාංශයක් ගෙන එන ලෙසට.
11: ඇත්තරම දැන් කාලයක් තිස්සෙම කියන එක තමයි 30%ක් 40%ක් ඔය වගේ අපතේ යනවා කියන එක. ඇත්තරම ඒවගේ ප්‍රමාණයක් අපත යනවා කියන එක තමයි අපි කොච්චර කාලයක් තිස්සේ යම් යම් අඳුන්වාදීම් කරත් තාක්ෂණය හඳුලා දුන්නත් වෙනවා කියන එක තමයි අපේ පරීක්ෂණවලිනුත් අපි හොයාගත්තේ අර ට්‍රාන්ස්පෝර්ට් කරන ස්ටේජ් එකේදී නැත්තම් සිල්ලර වෙලෙන්දාගේ ස්ටේජ් එකේදී තමයි අපි දකින්නේ ආ මෙතන ගොඩක් අහක දානවනේ ගොඩක් අහක දාලා තියෙනවනේ අපත යනවනේ එහෙම කියලා නමුත් අර ආචාර්ය මල්ලවර්ච මහතා කිව්වා වගේ ඒක පටන් ගන්න ගොවියගේ ස්ටේජ් එකේ ඒ වුණාට අතන අපි ඒක නොටිස් කරන්නේ දකින්නේ අර මැද්දට ගිහාම අපිට එතකොට ට්‍රාන්ස්පෝර්ට් හරි ඒ සිල්ලර වෙලෙන්ද හරිම විතරක් කරනවා කියලා කියන්න බෑ ඒ ඔක්කොම ප්‍රමාණය ඒක ගොවියන්ගේ පටන් ගත්තාම චුට්ට චුට්ට ඇකියුමුලේට් වෙලා ගිහිල්ලා තමයි අර වගේ ලෙවල් එකකට එන්නේ ඒකින්ද අපි අගේ දාමේ එක ස්ටේජ් එකකට විතරක් සොලියුෂන් එකක් දීලා හරියන්නේ නැහැ හැම ස්ටේජ් එකකටම දෙන්න ඕන ගොවියන්ගෙන් පටන් අරගෙන අනික් එක අපිට ලොකු තාක්ෂණික දේවල් කරන්න අවශ්‍යත් නැහැ දැන් අපිට ගොවියන්ගේ අවස්ථාවේදී ඒගොල්ලන්ට හරියට નિયમિત මැචියුරිටි එකේදී කඩන්න එක ඊළඟට ඒගොල්ලෝ මේ කැඩුවට පස්සේ බිම නිකන් දාලා තියන්නේ නැතුව ෂේඩ් දෙක පසට මිශ්‍ර වෙන්නේ නැති වෙන්න හොඳට තියෙනවා නම් එතකොට අර විස බීජ මේක නැති වෙනවා නැත්තම් ඒ නිකම්ම ඒගොල්ලෝ පසට තිබ්බොත් ඒක ආයේ අගේ දාමේ දිගේ යනවා ඒ විස බීජයක් ආවට පස්සේ ඒ වගේ අර පොඩි පොඩි දේවල් තියෙනවා ඒ වකින් පුළුවන් ලොකු වෙනස්කමක් කරන්න ඔය 20 30ක් කියනේ ලොස් එක අඩු කරන්න සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් මුල ඉඳලම අපි මේ විදිහට කරා නම් දැන් අපි ප්‍රයිවට් සෙක්ටර් එකයි ගවර්න්මන්ට් එකයි එකතු වෙලා අඹ වගාකරුවන්ට දිස්ත්‍රික්ක 13ක 300 ගානකට වැඩි අපි ඒක ට්‍රේනින් ඔෆ් ට්‍රේනර්ස් විදිහට ගියේ ඒ කියන්නේ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ වැඩසටහනක් විදිහට එතකොට ඒක අනික් කට්ටියටත් තවදුරටත් යන්න පුළුවන් නිසා ඒ විදිහට අපි ගොවින්ගේ අවස්ථාවේදී කරා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ගොවින්ගේ අවස්ථාවේදී වෙන එහානිය අවම කිරීමට ඊට පස්සේ අපි ට්‍රාන්ස්පෝර්ට් ස්ටේජ් එකේදී අපි තව බැලුවා ප්ලාස්ටික් ක්‍රේට්ස් පාවිච්චි කරන එකයි ගෝණි හරි නැත්නම් ලී පෙට්ටි පාවිච්චි කරන එකයි අතර කොහොමද වෙනසක් වෙන්නේ කියලා අපිට නිරීක්ෂණය වුණා ප්ලාස්ටික් ක්‍රේට්ස් පාවිච්චි කරොත් අපිට 120 30ක් වගේ ප්‍රමාණයක් ඒ හානිය අවම කරගන්න පුළුවන් කියන එක ඊට අමතරව අපි නියමිත මැචියුරිටි එකේ අඳුරගන්න QR based විදිහට අපි මොබයිල් එක යූස් කරලා පැකට් ඩෙවලොප් කරා ඒක QR එක ගෙඩියේ පේස් කරාම අපිට ඒක අඳුරගන්න පුළුවන් මේක නියමිත මැචියුරිටි එකේ කොයි වෙලාවෙද කඩන්න ඕනි කියලා ඊට පස්සේ ඒක දිගට ගියාම ඒක වෙලෙන්දට නැත්තම් පාරිභෝග එකටත් තමන්ගේ ෆෝන් එකෙන් ඒක ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේක නියමිත මැචියුරිටි එකේදී කඩපු අඹ ගෙඩියක්ද කියන එක දැන් ඒ වගේ අපි ගොඩක් මැදිහත් වීම් කරා ඊට අමතරව අපි අර මාකට් එකේ කෝඩිනේෂන් එක නැති කියන ප්‍රශ්නෙට අපි තම අපේ ගමින් කියලා මොබයිල් ඇප් එකකුයි වෙබ්සයිට් එකකුයි ලොන්ච් කරා ඒකෙදි අපි පයිලට් එකක් විදියට කරේ අපි වැඩ කරපු එක ගමක් තිබුණ ගල්කඩපතන කියලා රාගල ඒගොල්ලන්ගේ විමෙන් ෆාමස්ලත් එක්ක පොලි ටනල් කරපු තක්කාලි ෆාමස්ලත් එක්ක අපි ඒගොල්ලන්ගේ ඒ නිෂ්පාදන පේරාදෙණිය යුනිවර්සිටි එකයි ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකයි ආශ්‍රිතව ලොකු කමියුනිටි එකක් තියෙනවා මේ බයස්ලා. එතකොට අපි ඒ ගොල්ල ලින්ක් කරන්න ඒ වගේ ඇප් එකක් ඉනිෂියලි ඒ දෙගොල්ල විතරක් ලින්ක් කළා. පස්සේ තව වෙනත් පාරිභෝගිකයත් ලින්ක් කරන අරමුණින් ඇප් එකක් කරා. අපි මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි වෙනස් කරන්න පුළුවන් වුණා නම් මේ ප්‍රොජෙක්ට් එක තුල ඒත් අපි මේ ඔස්ට්‍රේලියන් රජයෙන් දීපු සල්ලි වලට ඔස්ට්‍රේලියාවේ ටැක්ස් පේයර්ස් ලගේ සල්ලි වලට අපි සාධාරණයක් කරා කියලා හිතනවා කියන එක තමයි අපි මුලින්ම පටන් ගනිද්දිම මලාරජු මහත්තයා කිව්වේ අපි ඒ විදිහට තමයි ගියේ මම හිතනවා අපිට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් වුණා කියලා ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඒක අපිට ලොකු අවස්ථාවක් වුණා මේ SIR IDRC ෆන්ඩින් එක
12: හොඳයි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලක් මල්ලවාරච්චි සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආචාර්ය මනෝජ් තිබ්බටුවාව යන මහතුරුන්ට ආහාර අපතේ යාම පිළිබඳ ඔවුන් සිදු කළ ශ්‍රේෂ්ඨ පර්යේෂණය සහ එහි සොයාගැනීම් පිළිබඳ SBS සිංහල සේවය ඔස්සේ මේ කරුණු ඉදිරිපත් කිරීමට එකතු වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුති
13: අයිබුවන්
12: ඔබ SBS සිංහල ගුවන්විදුලියේ සමකෙන්නේ

0: ඔව් ඒ මියුරු ගීතයත් එක්ක අපි සෝදානම් වෙන්නේ විරාමයකට යොමු වෙන්න විරාමෙන් අනතුරුව මා ආරාධනා කරනවා ඔබට ලෝව වටා විශේෂාංගයත් එක්ක එක් වෙන්න කියලා පුරා දශකයක් පුරා SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ අපටගෙන ලෝව වටා පුවත් විමසුම වැඩසටහන ආරම්භයේ මං ඔබට කිව්වා වගේ අද ලෝව වටා විශේෂාංගයේ විශේෂත්වයක් ගන්නවා ඉතින් ඒ විශේෂත්වය කියන්න නිපුණට ඉදහසට සැලසමින් මා ආරාධනා කරනවා ඔබට ආදරෙන් එකතු වෙන්න කියලා මේ විරාමයෙන් අනතුරුව ලෝව වටා විශේෂාංගය සමගින්
1: Ice Cube's Big 3 is back. The most competitive basketball league on earth is on CBS this Saturday. Big 3 All-Star Dwight Howard and the LA Riot take on Greg Monroe and the Dallas Power. Then in another clash of undefeated teams, Earl Clark and Coach Steven Jackson lead the DMV Trilogy against Montrezl Harrell, Coach Dr. J, and the Chicago Triplets. The game played the way you love. Watch live Saturday on CBS at 4 p.m. Eastern, 1 p.m. Pacific, and catch replays Monday on BET. Presented by iHeart.
2: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න. විවසෙන්න sbs.com.au/sinhala
3: SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
4: උදාහරණම් අදත් මේ අපි එක් වෙන්නේ ලෝපුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලොවට විශේෂාංගයක් එක. අද අපේ මේ විශේෂාංගයට එක්තරා විශේෂ දවසක් ඒ වගේම කනගාටුදායක දවසක් කියන්න පුළුවන්. ඔබ දන්නවා අපි වසර ගණනාවක් පුරා දශකයක් පමණ පුරා ඔබට SBS සිංහල සේවෙන් මේ අපේ ලෝවට කියන විශේෂාංගය සමීප කරා. ඉතින් කොහොම වුණත් අද දවසේදී අපේ මේ විශේෂාංගයට සමුදෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සඳහා සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වසර ගණනාවක් අපිත් එක්කම හිටපු ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි දැන් බලමු මේ අවසාන වතාවට බලමු මේ සතිය පුරා ලෝකේ විවිධ අතින් වාර්තා වුණු තොරතුරු මොනවද කියලා. අයිබුවන් අමල්.
5: අයිබුවන් නිපුණ. මේ සතියෙත් අපිට මුලින්ම වාර්තා කරන්න තියෙන්නේ මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් කතාවක්. නමුත් මේ අවස්ථාවේදී මේක ඇමරිකාවෙන් ලැබෙන පුවතක්. ඒ තමයි ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලය පෙරේදා සම්මත කරගත්ත යෝජනාව. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානය සමග කරන යුද්ධය නතර කරන්න ඕනේ කියලා සෙනෙට් සභාවෙන් ඒ ඇති කරගත්තු එකඟතාවය. ඉතින් මෙම යෝජනාවට සෙනෙට් සභිකයන් 52 පක්ෂව ඡන්දය දුන්නා 48 විරුද්ධව ඡන්දය දුන්නා. නමුත් අපි දන්නවා ඇමරිකාවේ සෙනෙට් සභාවේ වැඩි බහුතරයක් තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයටයි. නමුත් ඒ රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන් 4 මේ යෝජනාවට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් තමයි මේ ආකාරයෙන් ඩෙමොක්‍රටික් පක්ෂයට නැත්නම් විපක්ෂයට පුළුවන් වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගන්නා පියවරන් වලට එරෙහිව මේ ආකාරයෙන් යෝජනාවක් සම්මත කරගන්න. ඉතින් මේ යෝජනාව ප්‍රකාරව මින් ඉදිරියේදී ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කරනවා නම් නැත්නම් ඉරානයත් එක්ක යුද්ධ කරනවා නම් ඒ කරන්නට කලින් සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී මේකට ප්‍රතිචාරයක් දක්වපු ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ මේක කිසිම තේරුමක් නැති යෝජනාවක් කියලා. ඒකට ඔහු පෙන්වා දෙන්නේ මේ වෙනකොටත් ඉරානය සමග සටන් විරාමයක් ක්‍රියාත්මක වන වටපිටාවක යුද්ධය නවත්වන්නයි කියලා යෝජනාවක් සෙනෙට් සභාවෙන් සම්මත කිරීම නිෂ්ඵල කාරණාවක් කියලා. ඒකම අපි මැද පෙරදිග බිම් මට්ටම ගැන අවධානය යොමු කරොත් ඇමරිකාව සහ ඉරානය අතර සාමය සඳහා ඇති කරගත්ත දින 60ක ඒ රාජතාන්ත්‍රික වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ප්‍රධාන ගැටලු කීපයක් මතුවෙලා තියෙනවා. එකක් තමයි හෝමෝස් සමුද්‍ර සන්ධිය. අනෙක ඉරානය මේ මුහුදු මාර්ගයේ හරහා යන නැව් වලින් බදු අය කරන්න සූදානම් වෙනවා කියලා කියන ඒ ප්‍රවෘත්තිය. ඉතින් මෙතනදී මේ ටෝල් එකක් අය කිරීම සඳහා ඉරානයත් ඒ එක්කම ඕමානයත් ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලා යෝජනා වෙලා තියෙනවා. හැබැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයකින් මෙලෙස ගාස්තු අය කිරීම කිසිම රටකට ඉඩදිය නොහැකි කියලා. ඒ වගේම ඇමරිකාව සහ ඊශ්‍රායලය කලින් බෝම්බ දාලා න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කරපු ඒ ස්ථානවලට ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට යන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඉරානය එකඟ වුණා කියලත් ඇමරිකාව සඳහන් කරලා තියෙනවා. නමුත් ඉරානය මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එකම ඉරාන ජනාධිපති අවධාරණය කරලා තියෙනවා තම රටේ තියෙන මිසයිල වැඩසටහන කිසිම විදියකින් වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැහැ. එපමණක් නෙමෙයි තමන්ගේ රටේ ආරක්ෂාව පිළිබඳ දැනට අරන් තියෙන පියවර සම්බන්ධයෙන් මේ රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලට එය අදාළ කරගන්නෙත් නැතයි කියලා. නමුත් කෙසේ වෙතත් මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තවමත් අර යුද්ධය ආරම්භ වෙනකොට, ඒ කියන්නේ පෙබරවාරි මාසේ අවසාන කාලයේදී, එහෙම නැත්නම් පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව බෝම්බ දාන්න පටන් ගත්ත වෙලාවේ තෙල් තිබිච්ච තෙල් මිල දක්වා තාම අඩු වෙලා නැති වුණාට සෑහෙන දුරට ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපි මීළඟට යුරෝපයේ දේශයට යමු නොත් යුරෝපයේ පුරාවටම දැඩි උණුසුම් දේශගුණික තත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් ප්‍රංශයේ පමණක් රාත්‍රී කාලයේදී බොහෝ ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.8ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ප්‍රංශයේ මේ දත්ත එකතු කරන්න පටන් අරන් තියෙන 1947ේදී, ඉතින් ඒ කාලයට පස්සේ ඇතිවෙච්ච වැඩිම උණුසුම් තත්වයේ හැටියට තමයි මේක වාර්තා වෙලා තියෙන්නේ. මේ වෙනකොට ප්‍රංශයේ පාසල් 1800ක් වහලා දමන්නටත් තීන්දුව කළා තියෙනවා. ඒකම අයිෆල් කුළුණ සහ ලූර් කෞතුකාගාරය වැනි ස්ථානත් සංචාරකයන්ට ඒ ප්‍රදර්ශනය කරන වේලාවන් අඩු කරන්නට වුන් තීන්දුව කළා තියෙනවා. මේ ඇති වෙලා තියෙන දැඩි උෂ්ණ දේශගුණික තත්ත්වයත් එක්කලා ඒකම වඩාත්ම ඛේදජනක තත්ත්වය තමයි මේ උෂ්ණත්වයත් එක්කලා පුද්ගලයන් දියනෑමට ගොසින් 40 දෙනෙක් විතර මේ වෙනකොට දියේ ගිරිලා මැරුණයි කියලත් වාර්තා වෙනවා. ඉතින් ඒ එක්කම විදුලි උපකරණ ගැන බැලුවත් ප්‍රංශයේ පුරාවටම සහ අනෙකුත් යුරෝප රටවලත් විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්‍රවලටත් ඒ වගේම විදුලි පංකාවලටත් විශාල ඉල්ලුමක් ඇති වුණයි කියලත් සඳහන් වෙනවා. ඉතින් අපි යුරෝපයේ අනිත් රටවල් බැලුවොත් ඉතාලියේ නගර 16කට මේ වෙනකොට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම පෝලන්තය, ක්‍රොවේෂියාව සහ හංගේරියාව ඉදිරි දිනවලදී ඉතාමත්ම දැඩි උණුසුම් තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවයි කියලත් වාර්තා වෙනවා. මුළු යුරෝපයේම මේ දැඩි උණුසුම් දේශගුණයට මුහුණ දෙන අතරතුරේම බ්‍රිතාන්‍යයේ ඒට අමතරව ඔවුන්ගේ දේශපාලන තත්ත්වයත් බොහොම දැඩි ලෙස උණුසුම් වුණා පහුගිය සතියේ. මේකට හේතුව තමයි අග්‍රාමාත්‍ය කී ස්ටාම තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීන්දු කිරීම. මේකට හේතුනේ ඔහුගේම පක්ෂයේ, ඒ කියන්නේ කම්කරු පක්ෂයේම තවත් සමාජිකයෙක් නායකත්වයට අභියෝග කරන්න ඉදිරිපත් වීම. ඒ නායකත්වයට අභියෝග කරපු ඇන්ඩි බර්නම් පාර්ලිමේන්තු අතුරුමැතිවරණයක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීමත් එක්කලා ඔහුට හැකි වුණා කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයාට ඒ නායකත්වයට අභියෝගයක් කරන්නට. ඉතින් කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනවත් එක්කම ඔහු සඳහන් කරා තමන්ගේ කම්කරු පක්ෂයේ ඒ අලුත් නායකයා තෝරා ගැනීමේ ඒ නාම යෝජනා ජූලි මාසේ 9 වෙනිදා බාර අරගෙන ඒ පිළිබඳ මැතිවරණයක් තියෙන එක සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉදිරියේදී ඔහු පියවර ගන්නවයි කියලා. ඉතින් ඇන්ඩි බර්නම්ටත් තවත් කවුරු හරි අභියෝග කරොත් නායකත්වයේ වෙනුවෙන්, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා හැටියට තවත් පුද්ගලෙක් ඉදිරිපත් වුණොත් මේ ඡන්දය කම්කරු පක්ෂය ඇතුලේ තියෙන ඡන්දය සැප්තැම්බර් මාසේ මුල් භාගයේ වෙනකොට අවසන් වෙලා අලුත් අග්‍රාමාත්‍යවරයෙකුට සැප්තැම්බර් මාසේ රාජකාරියේ වැඩ බාර ගන්නට හැකි වෙනවයි කියලා කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ අලුත් අග්‍රාමාත්‍යවරයෙක් එනතුරු තමන් ධූරයේ රැඳී ඉන්නවා කියලත් ඔහු සඳහන් කළා. ඉතින් මේ තමයි බ්‍රිතාන්‍යයේ අවුරුදු 10ක් ඇතුළත ඇතිවන 7 වෙනි අග්‍රාමාත්‍යවරයා. අපගේ මීළඟ ප්‍රවෘත්තියත් යුරෝපයට සම්බන්ධයි. යුරෝපයේ එයාබස් සමාගම ඔවුන් විසින් නිෂ්පාදනය කරන A380 කියන ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළා තියෙනවා ඔවුන් සඳහන් කළා තියෙනවා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මේ ගුවන් යාන සාමාන්‍ය විදිහට ඒවා පරීක්ෂා කරනකොට ඔවුන්ට දැක ගන්න ලැබුණයි කියලා අත්අටුවල යම්කිසි සියුම් ඉරිතැලීමක් තියෙනවයි කියලා. ඉතින් මේ නිසා මේ වර්ගයේ ගුවන් යාන 16ක් හැකි ඉක්මනින් පරීක්ෂාවට ලක් කරලා ඒ අවශ්‍ය ඒවා නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්න ඕනේ කියලා එයාබස් සමාගම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මෙවුන් හඳුනාගෙන තියෙන මේ ගුවන් යානා 16න් 15ක්ම එමිරේට්ස් ගුවන් සේවය විසින් භාවිතා කරන යානා අර 16 වෙනි ගුවන් යානාව ක්වොන්ටස් සමාගමේ එකක් හැදෙට තමයි ඔවුන් හඳුන්වාගෙන තියෙන්නේ. ඒකම මේ වර්ගයේ ගුවන් යානා මේ වෙනකොට සිංගප්පූර් එයාලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, ඒ එක්කම ලුෆ්ටන්සා, කටා, ඒ වගේම කොරියන් එයා, එතිහාඩ්, ANA සහ ආසියානා කියන ගුවන් සමාගම් මේ ගුවන් යානා තාමත් පාවිච්චි කරනවා. ඉතින් ඒවා මේ විදිහට ක්‍රමානුකූලව මේ පරීක්ෂාවට විශේෂ මේ අත්තට්ටේ ඇති වෙලා තියෙන ඒ සියුම් ඉරිතැලීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට ඕනේ කියන කාරණාව යාබස් සමාගම සඳහන් කරලා තියෙනවා. තාක්ෂණික ලෝකයෙන් අද ලැබුණු තවත් විශේෂ පුවතක් තමයි මෙටා සමාගම. ඒ කියන්නේ Facebook ආයතනයේ මව් සමාගම ඔවුන්ගේ අලුත්ම ස්මාර්ට් කණ්ණාඩි පෙළක් හඳුන්වා දීම. මෙහි විශේෂත්වය තමයි මේට කලින් තිබුණු මාදිවලට වඩා මෙය මිලෙන් අඩුවීම. මේක ඇමරිකානු ඩොලර් 299කට විතර වාගේ ඔවුන් වෙළඳපොළට හඳුන්වා දෙන්නට තීන්දුව කළා තියෙනවා. මීට කලින් ඔවුන් Ray-Ban කියන ඒ ස්මාර්ට් ග්ලාසස් හඳුන්වලා දීලා තිබුණා. ඉතින් ඊට වඩා හුඟක් මිල අඩුයි කියලා සඳහන් වෙනවා. ඉතින් භාෂා 14කින් සජීවී පරිවර්තන ගන්නට හැකියාව ඒකම AI සහායකයෙකුගේ සහාය ලබා ගැනීමටත් මේ අලුත් මෙටා ස්මාර්ට් කණ්ණාඩියට තියෙනවයි කියලා වාර්තා වෙනවා. මේට කලින් Apple සමාගම සඳහන් කළා තියෙන ඔවුනුත් අලුත් ස්මාර්ට් ග්ලාසස් හඳුන්වා දෙන්න කටයුතු කරනවායි කියලා. නමුත් මෙටා සමාගම මෙතනදී ඉක්මන් වෙලා තියෙන්නේ දැනට වෙළඳපොළේ තියෙන අඩුම මිලට ගන්න පුළුවන් ස්මාර්ට් ග්ලාසස් එකක් හැටියට තමයි මේක හඳුන්වා දෙන්න උන් තීන්දුව කළා තියෙන්නේ. තාක්ෂණික ලෝකයේ බලාරගලේ අලුත්ම පෙරළිය ගැන තමයි මීළඟ පුවත. ඇමරිකාවේ වසර 10ක පමණ ආධිපත්‍ය බිඳ දමමින් චීනයේ දැන් ලොව වේගවත්ම සුපිරි පරිගණකයේ, ඒ කියන්නේ මේ සුපර් කම්පියුටරේ හිමිකාරිත්වය ලබාගෙන තියෙනවා. ලයින් ෂයින් කියලා නම් කරලා තියෙන මේ පරිගණකයේ ජර්මනියේ පැවැත්වෙච්ච සමුළුවකදී තමයි ලොව අංක 1 ලෙස නම් කළේ. ෂෙන්ෂන් නගරයේ තියෙන මේ පරිගණකයේ ඉතාමත්ම දැඩි, ඉතාමත්ම සීග්‍රේන් ගණනය කරන්නට හැකියාවක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂම දේ තමයි මේක හදන්නේ ඇමරිකාවේ චිප්ස් වෙනුවට සම්පූර්ණයෙන්ම චීනයේ නිපදවපු තාක්ෂණය පාවිච්චි කරලා. මීට කලින් අංක 1 තිබුණේ ඇමරිකාවේ එල් කැපිටාන් කියන පරිගණකය. දැන් ඒ පරිගණකයේ දෙවන තැනට පත් කරමින් චීනයේ නිෂ්පාදනය කළ තියෙන ලයින් ෂයින් කියන කම්පියුටරේ ලෝකයේ ඉතාමත්ම ප්‍රබලම, ලෝකයේ ඉතාමත්ම වේගෙන් වැඩ කරන සුපර් කම්පියුටරේ හැටියට ඒ තත්ත්වය ලබාගෙන තියෙනවා.
4: හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ විශේෂාංගයට දශකයක් පමණ කාලයක් පුරා එකතු වෙලා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු විදෙස් තොරතුරු වලින් අපිව, ඒ වගේම අපේ SBS සිංහල සේවයේ අසන්නන්ව දැනුවත් කළාට. එහෙමනම් අපි ලබන සතියේ හමු වෙමු කියන කතාව අද මට කියන්න වෙන්නේ නැහැ. නමුත් ඇත්තෙන්ම නැවතත් ස්තුතිවන්ත වෙනවා අමල් ඔබට, ඒ වගේම සුබ පතනවා SBS සිංහල සේවය වෙනුවෙන්.
5: ඔව් නිපුණ, මේක අපගේ ලෝවටා විශේෂාංගයේ අපි දැනට අවුරුදු 13ක් විතර එක දිගට මේ ගෙනාපු වැඩසටහන මේ සතියෙන් අවසන් වෙනවා. SBS සිංහල සේවය ඉදිරියේදී වෙනත් මගකින් ජාත්‍යන්තර පුවත් ඔබ වෙත ගෙනෙන්න කටයුතු කරනවා. ඉතින් අවුරුදු 13ක් හැම සතියෙම ඔබට මේ විදිහට විදේශ ප්‍රවෘත්ති සිංහලෙන් ගෙනෙන්නට මට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් කොට සලකනවා. ඒකම අපේ ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩසටහනට සවන් දීම සම්බන්ධයෙන් ඒකම SBS කාර්ය මණ්ඩලයටත් මම ස්තුති කරනවා. අපිට මේ විදිහට මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට අපිට ඒ පහසුකම සලසා දීම සම්බන්ධයෙන්. එසේනම් ආයුබෝවන්.
4: ආයුබෝවන්.
0: ඒ ඔබ සවන් දුන්නේ අපේ SBS සිංහල වැඩසටහනේ අවසන් ලොව වටා විශේෂාංගයට වුණත්, නුදුරු දවසකම SBS සිංහල අපි සූදානමින් ඉන්නේ නව ආරකින් ලොව වටා වැදගත් පුවත් ඔබට ගෙන එන්නට. ඉතින් ඒ පුවතත් සමගින් අපි දැන් යොමු වෙන්නේ මියුරු ගීතයකට.

0: shouldn't have to choose between speed, reliability, and value. With Spectrum fiber-powered internet, you get all three for just $40 a month. No contracts, no commitment. Just fast and reliable fiber-powered internet you can count on. Switch today and get it for just $40 a month. Visit spectrum.com/40 for full details. Spectrum Internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply.
1: One second, you're enjoying your first day off in forever. Then, mid-lunch, your phone buzzes. A window's been broken at home, and you're miles away. In one second, everything can change. That's why ADT offers security systems with 24/7 monitoring, with tech that helps first responders prioritize your emergency. And with the ADT Plus app, you can stay informed and in control of your home from virtually wherever you are. When every second counts, count on ADT. Visit ADT.com to learn more.
0: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit Dick's.com/scorecardplus for details.
2: අදම SBS audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබා ගත හැකි.
3: FIFA ලෝක කුස්තලාන තරගාවලියේ උණුසුම එන්න එන්නම වැඩි වෙනවා නේද? ඉතින් කණ්ඩායම් 48ක් එක්ව දැන් කෙමින් කෙමින් ළඟා වෙනවා 32 සහභාගී වෙන රටවල් 32ක් සහභාගී වෙන නොකවුට් තරගාවලියට. මෙක්සිකෝව, එතකොට ඇමරිකා එක්සත් ජනපදය, ආජෙන්ටිනා වගේ ප්‍රබල කණ්ඩායම් දැනටමත් තමන්ගේ ස්ථානය යම්තාක් දුරකට රැකගෙනයි තිබෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයක් තමයි හෙට දවසේ ලැබෙන්නේ. හෙට දවසේ පැරගුවේ සමග තිබෙන ඒ තරග නරඹන්නටත් ඔබට ආරාධනා කරන ගමන්ම මෙල්බන් සිඩ්නි සම්මත වේලාවෙන් දවල් 12ට තමයි සොකරූස් නැත්නම් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සහ පැරගුවේ සමග එරෙහිව තරග වදින ෆිෆා වර්ල්ඩ් කප් තරගයේ සූදානම් වෙලා තිබෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබට මේ ෆිෆා ලෝක කුසලාන තරගාවලියේ උණුසුම විඳගන්න SBS on demand වෙත පිවිසෙන්න කියලා. ඔබට පුළුවන් නොමිලේම SBS on demand වෙතින්, ඒ වගේම ඔබ SBS සිංහල පිටුවට කියොත් ඒ ෆිෆා ලෝක කුසලාන තොරතුරු ගැන සම්බන්ධිය ඔස්සේත් ඔබට හැකියාව ලැබෙනවා මේ නවතම තොරතුරු දැනගන්නට. ඉතින් ඔබ සවන් දෙන්නේ මේ SBS සිංහල වැඩසටහනට ඔබට හැකියාව ලැබෙනවා මේ වැඩසටහනෙන් අනතුරුව අපේ sbs.com.au/sinhala කියන වෙබ්බඩවිට ගියොත් අපේ විකාශය කරන සියලුම වැඩසටහන් විශේෂාංග එක පෙළට දැනගන්නට අහගන්නට. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා අපේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, මේ අපේ වෙබ් අඩවියට පිවිසෙන්න, ඒ වගේම මේ වැඩසටහන් ඔබේ මිතුරන් අතර, ඔබේ පවුලේ හිතවතුන් අතර වැදගත් වැඩසටහන් ෂෙයා කරගන්න කියලාත් අපි ආරාධනා කරනවා. ඉතින් අද වැඩසටහන ඔබ වෙත ගෙනාපු මම අතිනි අමරසිරි මාත් එක්ක අද වැඩසටහන ඔබට ගෙන එන්නට සම්බන්ධ වුණේ අපේ නිෂ්පාදක කස්සප සෙනරත්, විධායක නිෂ්පාදක කස්සප සෙනරත්, නිෂ්පාදක නිපුණ දොඩංගොඩ සමගෙන් නිෂ්පාදිකා තිසරණී විජේ බණ්ඩාර සමගෙන යනවා අද දවසේ වැඩසටහනෙන්. ඔබට ප්‍රාර්ථනා කරමින් සුබ දවසක් හෙට හමුවන බලාපොරොත්තුවෙන් මේ මියුරුති ගීතය ඔබට තිළිණ කර.